0: ජන සංගීතය තුළින් රිදී නිම්නේ රිද්මය.
1: The rhythms of our folk music provide a setting for the saga of an uprooted family seeking fresh pastures.